කකුරං වැඩ කර කර බලාල් පුරාවිදික බොස්ටක බදාලලගේ ආතනමි බිකමි පබලකන බොංගසගේ ස්පිරිටෝ තරෙන් පාර්සෝගේ නාව කසිදු කන් සමෝං කකුරං නන්ද සසු ක්‍රිස්තෝ ශෙන සරකාරින් නබ ඕත්තක් පෝ බය සපස්සියොන් නග්ගම් තිනාපයි සිද්වක් සලාමත් බිනකිනි තිරෝසෙන් මරි සිපුලොස් නන් සබි මගාකෝකමක බෝසින් මක්කකන් කයිනි දෙදින් සකෝයන් හවක් Itu dulu para Saindo. Siringwan pakapamanggi pakonin kalis gila rebak wa selamat seimotiloh seng madisipulos dan sabi. Magako kamu kebosin maginum ka ini. Tening kalis kan seku yang dugo. Kan baka sindan na tipan na papabuloson para sida sin para sida kol. Sabag manawad kan makasalan. Iban din ni sabag rumdom sa sako. Misteryo kan pagtubod.